ඉතම් ඔයාලා යෝ අක්ෂේ වලියනේ කොකු නැහිතම් යන්න හේම දුම් ජාමිත් මොනකෝ අඥානි බම් යක්කෝ මේ හේම දින හනින්චි ඒ මහන්න කොජ යොස්බ මොකන්නේ තහවන්නෙන් පුරුඥානි කොකු මයි මොනි වලේ සරේ දේස් පඤ්ඤා තේතම් යකෝ වලේ මොනි යොස්පදම් බනෙක් දෝ තේතම් චි මොරු ගමනෙක් සරණ බකු කොකු ජාන්ස් ඉරියන්න අක්කුනා හබ් යමෙනි කොන්වකි ප්‍රමෝදම් ඉස්වාන්ති ඉස්වාන් වම්සෝ යමෙනි යන්න දෙමෙයි යමු කුජරියෝ ජෙජිතම් අයිලසෝ යම්සෝ තමරකලම් සෙන්වකු ශාමද ජයනිනෝ මොයන්දෝයි දෙපමස්තන්ලි අන්නක් සෙන්වකු අබ්දුලාහි ජෝ කිසි ඉමිසිම කරිමතුල් හම් අස්සලාමු අලේකුම් වරහමතුල්ලාහි තාලා වබරකාතුහ.